0: මේ කිරීක්ෂණ තමවලදී බාහිර මාතසිරිත තියෙනවා. නෝ නියබල අපේතකවට සෞදි බාකුම්ලාසිනේන පූජා වක්කින්ද පිසන.
1: Ovintis, nei mak informasaun balorong ohing, husi studi sentral Kampung Ngalor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.

හරය වයිසා ඉම ජීනා එම ගිය ඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරයෝයිසා ඉම ජීන එම ගියඉඩ නෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරේ වයිසා ඉම ජීනා එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.